මේ හමයකනි බොඩිති බරුතකං ඔයි මෙසජෙන්නු රාජයක රත්තවක ගිරාසා රත්තුතකා ෆලුතකා අධි කණඩුග දිරුන්තක් හිමයකුරුමක් වෙස් මිෂියාරුම් වර බොඩු පාරෙල්ලිපිගෙන්ද මේද දුනියක තිමාශික හාල්තෝති බිරුවරි මරුහදායික බීනාව ශිෆුලාවුමා ඉන්ඩස්ට්‍රීතවක සවබුන් ජවත් දූකු රවිහ කීස්තවක සවබුන් දුනිය හූනෝමුදා රේටුවනි රෙකෝඩ් මෙම්බරක මතිවෙෆා ඒක නැතිජයක ගොතුන් ජව්ව බදල්තන් ඇස් දඩුවරිකං කුරා බීන්තන් හලාකුවේ ෆෙනෙ ජහමග නුරක්කාවනි පොඩුවෙෆා කණඩුගෙ ලොනුගඩු උෆුලුමා කණඩුගෙ ලොනුගඩ හූනෝමග සවබුන් ෆරුතන් හූදූමග හාත්සාත විෆාකං ඇස් වනී වරක්ගිනෙෆා මේ කණඩුගෙ දීරුන්තකක් බරෝසාවා අලුගඩු මෙ ෆද ජසීරා ගවමකං ඔයි එම්ම බොඩු ගොංජහුන් මේගේ ඉතුරුන් එෆ්හර බේන කොෆ උකාලා ප්ලාස්ටික්ක සවබුන් කණඩුතකා බීන්ත තකයරවුම් වනී ඉන්තිහාය බොඩු එෆා

ගුණවන්තකින් හේලා හුරුමා හුන් අවමුන් එ ගුණවන ලිබ වේනුගා පැවරිවෙ එවෙන් තහම්මල් කුරේ. මීන් එගනි කොම්මෙ මුස්ලිමකී තිමාගේ අහායටකා තනවස් හිතෙක්ගේ අහුල්වරියකක් වාන් ජෙහේනමී හෙක්කං අදි තිමාගේ අහාටකා හෙව එදෙන් ජෙහේනමී හෙක්කං අදි තිමාගේ හිතුගා තිමාගේ අහායාමිදු එවවෙස් කහල හසදවරිකමෙ නුවත දෙකොළවරිකමෙන් ඔයගෙන් වානමීහෙන් නූන්කං එහැනි හසදයකි ඉස්ලාම් දීම් හරාම් කොෆ්ෆාවාකමේ ඒ ඒග සබබුන් මුජ්තමාවගේ එබ්බෑවන්තකන් නැතිගෙන් හිඟෑ දානැති. හසද වෙරිකමුගේ මානයකි මීහුන්න දෙව්වා ෆාවා නිඅමැත්තන් නැති දියුමත් තිමා එදුම්. අල්ලාහ් සුබ්හානහු වතආලා ෆුරිහම ගොතුගා ඊමාන් වෙගෙන් තිබෑ මීහුන්නකි එබෑ මීහුන්ගේ අහුන්නා මෙදු හසද වෙරිවානෙ බයින් නුන්. එහෙනි කවු ඉතුරු රසූලා බයාන් කොරව්වා ගොතුගා හසදයා ඊමාන්කමකි قولين ديتش النوم إكالي فانو حديث كوربي ولا يجتمع في جوف عبد الإيمان والحسد البيهقي ما ناي أدي أليك إتر هشيغا إيمان كما حسد وريكان إف وغتكو بدل نواهوت ميهم في تماغ هفاني حسد وريكامو غبالين تيمي فوفا نما كتم مهوكم تماغ فاوي نما ويس ඒගේ සබබුන් තිමායක් කුරානේ ෆෑදා එන්නේ එයි හසදවෙරිකමකි හෙවකන්තහුගේ දරුම නත්තාලාකමකව්වාති මිකම් බයාන් කොරව්වමුන් කීර්ති රසූලා හදීස් කුරෙව්වි බස් ෆුළුගේ මානෑගාවනී තියබෑමිහුන් හසදවෙරිකමා දුරු හෙළවුන් හුට්ට.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: නොමදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: එම්මෙ ෆස්
2: මුනිෆුයි ෆිලුම්ගේ දායරා එම්මෙ තාජා

මෙවුත් බොලිවුඩ් ගොයි වරුගද ෆිල්මකී අධිවස්තුරන්දන් රන්වීර් සිංහ මිස් පයිතිරිලා ෆිල්ම මිහාරමණි මුලි දුනියෙන් එන් හාස් අසතේක තිරිස් හයි ක්‍රෝඩ් රුපීස්ගේ ආමදනිය දෙලිපා තිරන්දරද්දේ බයින ලකුවාමි බෙලන්තෙරින්නා ඕටිටි ප්ලටෆෝම් තකුම් මිහාර බලාලවෙන ඉන්ඩියාගේ බෙලන්තෙරින්නා මියන ජූන් හතරකුම් ෆිෂ්ගෙන් ඕටිටි ප්ලටෆෝම් තකුම් මි ෆිල්ම ලිබේන එහෙම්වීම ගේග තිබිගෙන් මි ෆිල්ම බලාලන් ඉන්තිසාරු කුරි ෆරෑත්තවගේ ඉන්තිසාර මෙවැනි නිමුම් ඇස්වා

0: විදාළු වාශි අල්له ඉරාධ කුරවිනම තිමං කලේගෆානු එ ආයත්ත තිය බෑමීහුන්න විදාළුවෙන් නුදෙවීමහෙ අදි එකලාංගෙ තිය බෑමීහුන්නන් එ ආයත්තකෙන් නුවෙස් එංගෙවීහෙ ෆහෙ මීග කුරින් තිය බෑමීහුන්ගේ තෙරේග එතත් දුවහෙ වන්දෙන් එබහි සාලී සහරු වන්දෙන් හමකශවරුන් තිමං කලේගෆානු හුන්නෙවීමෙ මිභාවතුගේ වාහකෙන් නුදක්කවමෙ ෆහෙ තෙබෑමීහුන්නක නුයිස්නේහෙයෙ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොදිහ එක මෙගහර්ට්ස්.

0: දිවහිම් දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස් දිවහිම් නොමදිහ එක මෙගහට්ස්
1: මිජහුණිය කන්තක ලාහිකන මෙතනු එම ඉංචි විස්කුරියක ජස්සාදවක නිවරු නොකුරියයා මීම් පිකපේ විස්කුරියක නුජයන්
2: එක්ස්කියස් තංකොල තක්කෆානන්ත
1: දත්තා මවිස් මෙවල නව තංකොල නොදිවිගෙන්න
2: අහරෙන්ගේගේ දුරුමතීගේ තීනී තියපුර තංකොල කුරිය වෙස් පහත වෙස් ජස්සාදම අහ නගිය වදවේනි
1: එහන්ත සොරි
2: දැල්ලා සමා ತಿತಾ ಇಂದಗೆ ಕೋಚೆತ್ತ ಕಿಯವೇನಿ ಬೇರುಂಗೆ ಮೈವೇ ಅಡುಫಗ್ಗಂಡು ಲಾಹಿಕೆನ್ನು ಕಿಯವಾಕ
3: ಮಮ್ಮ ವಕಿ ಮಚ್ಚಂಗೇರಿಯಸ್ ಕಿಯವೇತ ಜಹಿಕೆನ್ ಹುರಿಗೆ ಲವಜಹ ಶೋಕುಳೆ ಅಡುನು ಎಹೆನ್ ಅಡೆನ್ನೀವೆ ಅದಿ ಎಗೆ ಮತೀಬಹದ ಅಡುಫಗ್ಗಂಡ ಹೆದಿ ಬೊಲುಗರಿ ಸಾಯ್ಬ
2: ದೆನ್ ಕಿ ಕುರಾನಿ ದರ್ಫುಳ ಎಹೇಲಿ ಕುಡ ಮೀಹ ಇರುಕುಳೆ ನುವಾಣ ನಿಂದವಾ ಫಮಿನ್ಕುಮೆಲಿ ಸಿಹಾರಯ ಅದಿ ನೀವುಳುನಿ ಏನ ಹೇಳಂ ವೈರ ನಮಾದ ವೆಸ್ ಅರ
4: ಹಮಹಿಮೆ ಮಾಹೋದ ಗಾಯಂ ಕುರುಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕ್ಕೆ ವೆಸ್ ಎ ಮೀಹಕ್ಕೆ ಫರ್ದಿಯ ಸಿನ್ಮಾ ಅದಾ ಕುರಬ್ಬಾ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: Tea time request.

0: ගුණියවස් විදුවාදම නුවදිහ එකෙන් මෙගහට්ස් දිවෙහි FM ටියුන් කොඳම්.
1: ලවයකක් පහ ලවයි.

ඔබ අද අත නොගුල එහම ගුලෙන් යා දෙස් කරන හරගෙහි මෙවැනි මිකම දීවනා තිමනගේ ගෝම කිස් දෙන් මේ හින් එදෙනෙ ති ලෝබීගේ මූසුමේ තිමනග හයතන් අවුමේ තෙදෙන් මේ මූසුමේ ලෝබීගේ මූසුම කයාදෑගේ මූසුමෙන් නොන්ගේත

0: ދިވެހި FM 91 MHz ދިވެހިގެ මොණිෆුහි ෆිල්වැද්ද නමුග අබදුවස්
1: ශවියන්
2: ශවියන් නුවදිහ එකෙන් මෙගහත් දිවහි FM.

0: ගේගෙ මෑදරුම් වරිගෙන් අස්කාගේ මිස්රා පුහුරී උඳහුලුගේ හදිමාලා අස්කා ෆිරුමුන් ඉලියාස්ගේ මෝනු මච්චා ලුයි හින්තුමුන් පෙරිවි ඒනා අස්කායන් ඉශී නුමන් ඉශාරය කොල්ලි
1: දර්ෆුළු මෙද මසැක්කත්තේ නිම්මාලි වර ලහුන්දෝ
2: ආ බප්පා ගෙස්ට හවුස්ක මෙද කුඩකො මසැක්කෙ ගිනවී
0: අස්කා උඳෝලීගේ එ ෆරාතෙක ඉශී නමුන් ජවාබුතින්
2: ටූරිස්ටු ගන්නවරු ගිනවාති බයි කංකං අලුම් බලංජෙහුනි ෆ්ලයිට් ටෙස්සා ගඩියා ಮಿಕೊಳಂ ಫುರಾ ಲೋಂಚ್ಗೆ ಗಡಿಯಾ ದಿಮಾಣುವಾತಿ ಏಕಂವೆ ಸಮಜಸಂಜೆ ಹುಣು
0: ದೆಮೆಯುಂಗೆ ಮೆದುಗ

0: DIVFM නුව දිහ එක මෙග හස්
1: ශාන්තකා බුලිපවි ටිකෑම රීත
2: ලවතසා රේ ආතෙස් කුරියේ
1: නුව දිහ එක මෙග හස් DIVFM ගේ මෙ හන් දෙනි
3: බයි ලවත කොමස් පෙනි
1: කෙද ගොන් ෆිල්ම් නු මේ කී
0: හම DIVෙන්ගේ මොනිසු හි ෆිල්ව දෙනුමුග අබදුවස්

0: දිවෙහ FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: ජීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතයි දිරිඋළුවමුගා ගෙන්ගොළුවි රීති ආදතකාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිලාවලතකේ ලිබිගෙන්දේ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා උමරෙක්ගේ ඉන්සානුන්න ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලොකමුගේ හයාතන් නසරු හිංගාලමතු ගින වගුතු අලොකමුග ඉතුරු එකලේග ෆානු හේදකුරෙවුම ගින දුවස්තුවහු රෝධෆුලන් හුන්නෙවුම ගින ගිනැන් ගේත කුරුආන් කියවා විදාළවුම මෑන් අල්ලාහුව විකුරුකුරෙවුමුග වගුතු හේදකුරවමුන් ගෙන්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා ගනවේනේ ෆුරුසතේ ලිබි වඩා නුගන්නවානේහෙන් හීවාවරුවේ අදි අලොකමුග මශ්ගූලුවෙ වඩා ගන්නවාලෙ ගිනකමු ඉතුරු එකලේග ෆානුගෙ ආයිලී දිරි උළුවුමාවෙස් දුරුවෙ හුන්නවානේ කමුගා හීවාවරුවේ ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් කුරෙව්වි ජිහාදුතක බෑබරිය වඩාගෙන්නෙවි තෆාතු හංගුරාමතකා මෙදු විස්නාලුමුන් එකලේග ෆානුගෙ හයාපුළුගා එහෙන් එවෙස් කමෙක් කුරවානේ ෆුරසතු ලිබි වඩා නුගන්නවානේ කමුගාවෙස් හීවාවරුවේ මුලි ඉන්සානියත ෆෑදාහුරි ඉර්ෂාදුතක ಹಿಕ್ಮತಾ ಇಲ್ಮುಗೆ ದಮ್ಮರುನ್ ದೆವ್ವೆ ಹದಿಯಾಯಾಮೆದು ವಿಸ್ನಾಲಾಫಿ ನಮ ಎಕಲೇಗ ಫಾನುಗೆ ಮುಳಿ ಹಯಾಪುಳು ಹೇದಕುರವ್ವಾಫಾವನಿ ಇಲ್ಮ ಹಿಕ್ಮ ಲಿಬಿವಡಾಗತುಮ ಕಮುಗಾವೆಸ್ ಹೀವಾವರುವೆ ಮ್ಯಾ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಹಯಾಪುಳುಗೆ ಕೊಮ್ಮೆ ಮೇದಾನಕಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ಕಾಮಯಾಬಿಯ ಎಕುವೆಫಾವಾ ಮೇದಾನೆ ಇತುರು ಎಕಲೇಗ ಫಾನುಗೆ ಅಳುಕಮುಗೆ ಸಬಬುಂ ಆಯಿಲಿ ಹಯಾಪುಳ ಕುಡವೆಸ್ ಫಂಡುಕಮೆಂ ಆಸ್ ಫೈನ್ನುವೆ ಜಿಹಾದುಗೆ ಮೇದಾನುಗ ಹರಕಾತ್ ತೆರಿವೆ ವಡಾಗತುಮಕುಂ ಅಳುಕಂ ಕುರೆವ್ವುಮಕ ಕುಡವೆಸ್ ಹುರಹಿಂ ಎಳಿಫೈನ್ನುವೆ ಇನ್ಸಾನಿ ಹಯಾತಾ ಗುಳಿಫಾವಾ ಕೊಮ್ಮೆ ಮೇದಾನೆಗ್ಗ ಕೀರಿತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದಕ್ಕವಾಫಾವನಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ನಮೂನ ಕೀರ್ತಿ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಸೀರತಾ ಬೆಹೆಗೊತುಂ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಲಿಯುಂತಕ ಎಕುಲವಾ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಫೊತ್ತಂ ಎಮ ಸೀರತುಗೆ ಸಿಲ್ ಸಿಲಾಗೆ ತೆರೆಯ ಗೆತೆಮುಂ ಇತುರುವ ಮುಂದ ಇರುವೆಸ್ ದಕ್ಕಂ ಹುರಿ ವಾಹಕತಕ ಲಿಯಹಾಮ ಕೊದ್ದೇನ್ ಜಹಿಫಾವಾ ರೀತಿ ನಮೋ ನಾಯಕ ನಿಮುಮೆನ್ನೆ ಹಮ ಕೊಮ್ಮೆ ಮೀಹ ಕಮ್ಮೆ ಅದಿ ಕೊಮ್ಮೆ ಜಮಾನ ಕಮ್ಮೆ ಎ ರೀತಿ ನಮೋ ನಾಯಕಿ ಎಮ್ಮೆ ಬೇಣು ತೆರಿ ನಮೋನ ಮಿ ಹಗೀಗೆ ಬಯಾಂಕೊ ದೆವ್ವುಮುಗೆ ಕೊತು ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲಾಹು ವಹೀ ಕುರವ್ವಾಫಾವೆ ಲಕದ್ ಕಾನ ಲಕುಂ ಫಿ ರಸೂಲಿಲ್ಲಾಹಿ ಉಸ್ವತುನ್ ಹಸನತುನ್ ಲಿಮನ್ ಕಾನ ಯರ್ಜು ಅಲ್ಲಾಹ ವಲ್ ಯೌಮ ಅಲ್ ಆಖಿರ್ ವಧಕರ ಅಲ್ಲಾಹ ಕಥೀರ ಮಾನೈ ಹಮ ಕಶವರು ಅಲ್ಲಾಹುಗೆ ರಸೂಲಾಗೆ ಕಿಬಾಗ ತ್ಯಬಾಮಿ ಹುನ್ನ ರಿವೆತಿವೆಗೆಂವಾ ನಮೋನಾ ಎವ್ವೆ ಅದಿ ಅಲ್ಲಾಹುಗೆ ಧರ್ಮಯ ಆಖರತುಗೆ ಸವಾಬಂ ಎದೆ ಅದಿ ಗಿನಗಿನ ಅಲ್ಲಾಹು ಹದುಮಕುರಾ ಕಮುಗಾವಾ ಮಿಹಕಶೆ.